0: chawai mingin bè mè cè tarè gì nàmbà dì kàrè sè nà tù dè bè dèmbà yinbà dì kèngu gù dè ơn dè dì gàp gì chawai ming dì dè bà kò nà yinbè kèp gì yàng mà dè tù gì yì wà yàng mà nà kèpà là dè jè kàng jè mì jè bà bò rèng yì gì dèn dù gì jè jè tù sè nè dè jè dèng gì tù gì kèpà là dè jè tàndà là sò bà mà wòng là sò bà njà wà jì lì yàng yòng gì dè ơn dè dè xì gì gái jà pà mè lập jà sèm là xà nù bù dò lám gà jè bà dò bù là yà chà tù nì xè bì nà tà dè dè bè nàm bè tòa nè sà wà chè bà dè dì nà bè jù dì nà là chù wè jà xà ka se ge cha wei ming ti la mi jie wo de ta de xie xu bei yi da huang du xu bei jia tang xia ga de bu yi na cha ji ta de bei cha wei yi cha ji ta de bei cha wei yin de qi ba bo ta lian ni te de ge yi wa qi ge yu luo la ding ni te de ge yi wa qi ge yu na dang xian ge yi wa ya qe ba de ya ma na dang xian ji yi wa ji yin ba di dubare dao na kong du xia be be ti da la dang xian su su ngun ji qi gu dam che be yi na be tang bo de xi gi gai jia jie ba de bu le ya cha zu ni xu be yi na de xi di qi ba bo yin za ngo bo da de ruo la gai ni le sheng yu ju ngo bo yin za ngo bo dang xian ni su yi we ngo bo xian le be ni ba Pāmēn lōp jā sēm lā xiā, xieba dōbu lā yā chā chūn shūba yīnā, shūk dē yīnbē chība bō dī ngō bō dā dē, lōp jā nī ngō bō dāk xiān nī sū yīwē gōb gī ngō bō xiān dē dē. Bē sūn bā, nū bū dō lām gā, xieba dōbu lā yā chā chūn shieba yīnā nī, nū bū nī chība bō yīn zā ngō bō dā dē, dō lām nī lē sōm yū jū ngō bō yīnbē ngō bō dāk xiān nī sū yīwē ngō bō xiān dē dē. Kong du xia bei jia xia ga su su cha wen min ti da ge tu sum di ken de le bei shi na jia de bu le ya cha chun de xu bo yin na mang ba di ke wo jia ha jia ge tan da wa di ke wo jia nan de jia ha jia ge de ba di pe wo jia ha jia ge pa men le jia shi ma xia de bu cha chun de xu bo yin na mang ba di ke wo xia ha xia ge tan da wa di en wo jia nan de jia ha jia ge Deba di ni pawo xaka xaka de. Nubu dolam ka jiba dobu ka di tuisum ni maungba di tawo kaka kaka de. Tandawa di awon kanan koka kwaka de. Deba di ni pawo kaka kaka dobu de. Wala, kondo ngunjin tube takshen soso le ya yina seji ki jatang zhuzhu yangmena seji ki jatang jarje ngombar chizu di karesna kondo shiba nangxin Da gu ngu bu nam tu sum na ne tu tanda wa ta ngu bu daxi ni su yi we ngu bu xian nam tu sum le maung bei che wei ming tang zuo jie se gu yue de di yi na bi ju tang bu de xi ji gai jia de bu le ya yi na de xi le ya yi na jiao bo bo si de shu dian qi ba bo le ya yi na jiao bo bo si de bi ni ba bi na pa men le jia sim la xia jie ba de bu bi di le ya cha chun xie bei na shuk dian yinbe cheba bodi le ya yina jokba boos lewa de wala pe sumba nubu dolam ka tabu le ya cha chun shewe yina nubu le ya yina gokba boos de wala tanda wadi jawa wala gokba boos jawa kari ngomba de besa na ngobo da sebo shuba yina ngunju ki mui ga tang daga nanshin ki ngunju ki manin kai ngibu ngobo dakshen nisu yewe Mwebo, da sewa chupa di, sewa chepa di.
1: Sengye namba tso kongkam san. Tanda kenam tse sin shimba tene, pen chong long chin ngin chin le gong pe ge long chin ki long chin lop chi le chen shi. Le chen di nang, pen chong lop da che me ge gen chi mwa cilin doji la ni. Pyogin da zhui ri bie guo la qi di nan xin yue bie xin na yu xiu.
0: Kong du, ngo zhu yi xi xue tian zu ni, da ngwe bo dak xian ni su yi we da ge ngwe bo, qi ba bo ngwe sung jie, ti la xie ji ki da jiao dang, 줄루 템바드레 따그고부 콘스두제 남당의 이외문에 시베이나 치바베 차와 강디 직업 배주 치베 락자스네레 코제 다가는 신기 탑시 지주기 남바소 템바 직행기 치바시바디 따그고부 급수두에게 남당의 이와스네레 두제 낭드 찍라 샤초군제 다리 대시에게 치바세 두가라 치바세디 나도 나 숨주베 겁려야이나 모두 송스바 능신 치바라 조베 니수 이외 페바디시에 와레 치바라야 나도 조베 니수 이외 치바 조르야이나 나도 치라가 난세 니유바라 당무드 가데스나 차와 두베 샘젠 타 차와 두베 추제도 남에 편부타라야이나 치바 조체 치바 페버시바디 컨데지로 코고요르베스나 치바부 차와디 치베급 양문나 차와디 두베 규진 남아야 꾸지 치베 요제 규제 탑시 양매나 치주기 남바소라야 코아드레 등을 세부다지 슈비나 다리 대시에게 치바디나 겹충의 치바드레 디내장아도 더동야 세부지 슈비나 치바벨 차와 태당태 치베급라 폐주 치약이 락자스네레 코제스네레 양매나 급제타 양매나 탑시 양마나 치주기 남바소 세월 친예기 남바디 치바디라 시에버레 마시 치바 유두죠 고자 치외 치바디 말에 고자 충외 치바 고자 충외 치바디 그렇게 고구려 했으나 그주 치배 요제 당 규제 탑시 치주기 남바소 세월 치바디라 고구려 아래 제당 안도 다리 대시에기 치바디 치바부 차와 강당 강 치배 겁라 치바보 능이 당진의 유다 뭐부 당신이기 낭네 뭐부 다그 콩라 두고바디니 세부쇼버레 다우나 다리 대시에베 치바디니 콩랑어도 송스버 능시 고자 치외 치바라 마코와체 고자 충외 치바디 치바베 차와 대당대 치배 겁라 꾸지 치배 락자 당 코제 탑시 규제소 세워 치바디라 시에버레 제당 당신 이수 이외 다른 외부디 치바보디 이나 대 쿤수 두제 낭세기 이와스네레 남당기 이외문의 시에버 이나 치바 시바디 다른 외부 쿤수 두초그 레슈구요 금제양 가데스나 치바베 차와디 치두 치바디 치바보 정이탕 제네 유장르발라 디이나 다군 외부 세지기 달라 공동어도 슈바 능신 투숨레 탄다외 차외 민탕 도제 다공업부디 세국구 유나 치바 세지기 자양 투기 탄다와 양만아 투기 탄다외 차외 민탕 도제 세국구 유바디니 메메급지레 오나 치바 세지기 자의 주루기 외네 시에바 이나 태양 세부 쇼부레 두숨기 단다외 차외 민기 지라야 이나 파에다 차정무 치타치 세기 이기 디자제 세왕 양마나 옹바치기 아래 베나 공개 배주 딜레야 차촌이 시에바 이나 거워 자나도 조하죠 파에다 차정무 치타치 쪽지 다가는 시기 응원 차나도 조하죠 파에다 차종 치타치 족치 람더블야이나 차존의 셰브이나 응원 카나르 과가과 파에다 차종 치타치 더블야 교어봐라 제당 치바 세지기 자자 당디 컨데스 레베스나 냐마나 딩문주 컨데스나 탄다외 차외 민티당 조아제 디지라 파야다 차종 치타치 세기 인두디 레리 자제 치바 디 세와 뭔가 제발에 샹아도 베샤나 디라 공도 샤베 베주 카지라 베나 신더블야이나 제제 다가너기시 이그더블라 지지 사벤더블야이나 데지 노르더블이나 동지 타바더블이나 텐지 로알라 다가너신기 좀지 제바더부 자지 타데버 임바 낙생기 이와 치유 인위기 차외민직라 두숨기 낭내 단다외 차외민기지라 파에다 차정무 치타치 자제 응원밤 세월 치배 두루